ගානුණකී කොම්මෙ මීහකවස් ලිබෙන්ජෙහේ හග්ගුත ලිබිතෑණකන් යගින් කුරුමන් හෙදිපාවා ඉච්ච ඉන්සාෆා හමහමකන් යගින් කොද්දිනුමන් හෙදිපාවා ඉච්ච ගානුන්තක බොන් උලඹානම එබ්බේ කණෙබ්බේ හග්ගුතකන් අරාගනේ ඉන්සාෆා හමහමකම මුජ්තමව එක්කිපාවගින් ගාතානි එහෙන්කම ගානුන්තක බෝලෙන්කමකි තිමායි ලිබෙන්ජෙහේ හග්ගුත ලිබිගතුමක් කුරවේනේ එම්මෙ මුහිම්මු එක්කන්තා

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: රාජ්‍යහෙන්දනා

0: නොදිය එක මෙගහට් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: රාජ්‍යහිදනා
2: එහාරා මිහාරු මේ බයන් අලුගුන්මි නෙගී අලුගුන්මිගේ තෙරේක විස්මරම් බොඩු මක්බූල්කමින් හෝදේ ලවේ අත් ලවේකි ලයිස්ලා පොනීතා

ඇදෙසගේ තුරුම් මෙඩෝනාගේ ලයිස්ලා බොනීත ෆහුන් කියා ෆාෆරැත්තව තෙරේග නිවසිලන්ගේ බේන්ඩෙකම් ගාවා ඩ්‍රීම් අදි සිිස්ටම් ඔෆ් ඩවන්ගේ ඩෙරන් මලා කියෙන් හිමනේ.

0: එතම් මිතනොයි. එතම් මිතනොම්. එතම් මිතනොම්.
1: එතම් මිතනු මි බෑග මියදු මවදුමත් කොළ කෙනෙස්තේනී රාජා අම්පට්ටා පෙහේ ගුතුන්. ඉන්ඩොනේශයාගේ වෙස්ට් පප්පුවා ප්‍රොවින්ස්ක ඕන්න රාජා අම්පටකී ෆනර්ස්තේකෙවුරෙක් කියීන කූදිරත්තකා ෆර්බදතකා ෆිනොල්තුූගේ මච්චන් එකුළෙවිගෙන්වා ආතියා ඛිලාෆ් රීති ජසීරාතගේ. රාජා අම්පට්ගෙ මානයකී හතරු රස්ගෙ ෆානු. මින්න නිස්පෙවනී මි සරහතු ගවුන්න මෑගඩු හතරු රක්කමවා වයිගේෝ මිසූල් සලවටී අදි පටන්ටාය. මි සරහතකී දුනියේගේ කණ්ඩුවඩීගේ දිරුන්තහුගේ මෑ මරුකසු නුවත කොරල් ට්‍රේංගල්ගේ හික්කෑම් කමුක පෙළවේ සරහත්තේ. සයින්ස්වරින් හෝදා ෆවා ගොතුග දුනියේග ෆෙන්න මුරකෑගේ භාවත්තවගේ තෙරෙන් හැද්දිිය ෆස් ඉන්සත්ත මුරක ෆෙන්නනී රාජා අම්පට්ගෙ ෆර්තකුන්. අධි ෆනර්ස්තේකෙවර ගින භාවත්තවගේ මහා එකකි වත්තරුගේ මියරා බොඩති මන්ට හරේ ෆදා කණඩුගේ දිරුන්ත මිතනුන් ආමු කොෆෙනේ. ඒකමු මේ ස්කූබා ඩයිව් කුරා ෆරෑත්තකා ස්නෝකල් කුරා ෆරෑත්තකං හම සීදා සුවරුගේ ෆද තනෙ. ފެނުގެ ސާފކަމާ ಮުރަކަތަުގެ ކުލަ ގަދަކަން އެހެން އެއްވެސްތަނަކާ އަޅާ ނުކިޔޭހާ ފުރިހަމަވެފައި ހިއްގައިމު. ކަނޑުވަޑީގެ ރީތިކަމުގެ އިތުރުން މޫދު މައްޗަށް އުފުލިފައިވާ ގަސް ބޯފަރު ބަދަތަކާ ވެލު ނޫކުލައިގެ ސާފު ފެނުގެ ސަބަބުން މިތަނުގެ އެހެން މަންސަރުތައްވެސް ހަމަ އެހާ ފުރިހަމަ. ޚާއްސަކޮށް ޕިޔ ނޭމޯ ފަދަ ވިޔު ޕޮއިންޓަކަށް އެރުމުން ފެންނަ މަންސަރަކީ ޕޯސްޓު ކާޑުތަކުން ފެންނަ ފަދަ އަޖައިބު ކުރުވަނިވި މަންސަރުތަކެއް. ރާޖާ އަންޕައްޓަކީ ވަރަށް އެކަހެރިކޮން އޮންނަ ތަނަކަށް ވުމުން މިތަންވަނީ ޤުދުރަތީ ގޮތުން ވަރަށް ބޮޑަ ރައްކާތެރި ކުރެވިފަ. ޖަންގަލީގެ ތެރޭގައުޅޭ ރީތި ދޫނިތަކާ ހިމޭ މާހައުލަކީ ޤުދުރަތީ ރީތިކަން ހޯދަންދާ މީހުންނަށް ލިބޭ ވަރަށް ބޮޑު ހިންހަމަޖެހުމެއް. އެތަން މިތަނު މި ބައިގ މިއަދު މަޢުލޫމާތު ކޮޅެއް މި ހިއްސާ ކޮށްލީ ޢިންޑޮނޭޝިއާގެ ވެސްޓު ޕަޕުވާ ޕްރޮވިންސްގެ އޮންނަ ރާޖާ އަންޕަޓާ ކުޑޭ ގޮތުން.
0: එතම් මිතනොයි. එතම් මිතනොම්. එතම් මිතනොම්.
2: දිවේ FM නෝදිහ එක මෙබහ.
3: දාන්තක ගුලිපවි ටිකෑම රීතිවවතස්
4: රේ ආතෙස් කුරියේ.
5: දිවේ මෙගස් දිවේ FM ගේ මෙහන් දිපයි ලවත කොමස් පෙරික
6: දෙගොන් ෆිල්ම් නෝ මේකේ හම.
2: දිවේගේ මොනිෆුයි ෆිල්ම් වැදේ නමුග අබදොස්.
7: රාජ්‍ය හෙඳනා
8: දිවෙහි FM ගේ කොම්මෙ ගඩියරෙගේ ෆෙෂොමස් දිවෙහි අමිල්ල රාගෙගේ ලවේකුම්.

0: නොදිය එක මෙගහට්ස් දිවෙහිෙ අබදුවස් එම්ම ගාත.
1: මේ වයිබ කොමියුනිටිය ලමුන් දාන දෙන් අනිහ බුණකම වා නම මේ දුව

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: ලවයකස් බහ ලවයි

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසේ
1: මෙහාරු එ කරුණයේ ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුත කායකු

0: අමේකන නෝදිහයකින් මිකහත් දිවයේ ෆිල්ම්.
1: FM නොදිහ එක මෙගහටස්.
2: මේ ඉස්මයිල් අෆන් රංකුද නූකුද අලිකුද හුදුකුද ෆෙනයේ දිවෙහි උටුම් අඩුවහමන්ති දනී නොදිහ එක මෙගහටස් දිවෙහි FM දොම්වෙලි

0: දිවහි FM දිවහින්නායක.
1: නොදිහ එක මෙගහත්ස් දිවහි FM.
2: හෙමෙන් ඉවතිරා.
3: බුණ නුකිරිපවා වාහකතක පුළුවාලවේ දොරේ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

0: නුවත එවරෙන්ග කිබයින් උජූරයක කලේගිෆානු එදිවඩාගන්නවනී තෝයේ. ෆහ එවරෙන් ඒ උජූර දේෙන් ජෙහමුගේ සබබුන් එවරෙන්න්න බුරකමෙල් ලිබෙනී තෝයේ.
1: أم عندهم الغيب فهم يكتبون
0: نواتا ايورين اين ليوبا ايورين غاتوغا غيبوغي علمو وني هي
1: فاصبر لي

ගඩින් හතරගඩේ කාවිස් මිනිටු නොතේ කෙමිකල්ස් දිවේ FM මොමිකඩේක කුරිය මෙදනි ටීචම් රික්වෙස්ට් මෙදක ටීචම් රික්වෙස්ට් ඇකික කුරිය මෙදනි කුඩු ෆස්කඩ තිරි සිංගෙන් ද ෂෝ ඇකික කුරිය දාන ද ෂෝග බෑවිරි ම බේනු වා ෆරාතකු පීඑස්එම් යා මෙදර් කොන්න නොට් කොල්ලානි දිවේ FM මොදේක මි යා කොණ වලානි මේ බෑවිරි ම බේනු වා ෆරාතකු තෙම් මීක ඉතුරු මෙසේජ කු බෑවිරි ම බේනු වා ෆරාතකු ಬೇಣುವಾ ಮೆಸೇಜ್ ಅಡು ಹಲ ಬೇಣುವಾ ಲವೆಯಕ ಅಕೀಗ ಮೆಸೇಜ್ ಕೊಡುವಾ ಲಡೆ ಮಿಗಡೀಗ ಹವಿರುಗೆ ಮೀ ಹಿಕ್ಕೇಮು ವಗುತುಗ ಕುಡು ಮಸೆಕೆ ಕುರ ಮೆದೆನ ಹಮ ದುರ್ಗತಿಬೆ ಗ್ಯಾರ್ ರಹಮ ತಿರಿನ ರಟ್ಟೆ ಹಿನ್ನ ಗುಳುವಾಲ್ ದೆ ದಿವೆ ಎಫ್ ಎಂ ಮೆದು ಎರಿಕೋ ದೆಂಗ್ ಬ್ಯಾವೆರಿಯಕ ಬ್ಯಾವೆರಿಯ ಅನ್ನು ಲೋಕ ಮೀಹಕ ಮೆಸೇಜ್

ලවෙන් අඩුවගේ මිදියයි විකාල ෝයක ලවත අඩුහල බේනවා පරඇත කදිසම වගු තිබේ ෆස්කර තිරිස් හිගන්න මිශෝ කුරිය දාන නොදක මෙගස් තිවේ එෙම මිගඩේ ටම් රිකවස්ට කුරිය මෙදැනි කුඩු ෝම ශාදන ෝග බෑරම බේනවා පරඇතකු පිසම් යා මිදිර කොන්න නොත් කොලන්න පිසම් එයයි ඇසුරි මෙසත්තව විතරේ මෙසජ කියයාලානම් මා බොඩු මෙසජේ නෙතස් ඩෙඩ්ගෙට් කුරා ලිස්ටු එබේ මසලන්නේ FF Ina Captain Razana Sama Shahu Ram Azza Fina Kudu them one and only Nuaim Dombe Emma Kudu umbidu karani mi emmenna mi lava adu athibi kama kudu wese kama mi lava hasuka pe farata aki ke mi emmenna aki ka mi lava lava age higga muka dibi gannam hase ke kurana emma inga huri ame aki ka mi lava adu halam mi war di lava de ufawa ne muhtar adi shifa gadu kiyadi pa

0: ඉංගෙ ගයින් ඔහොරේ ෆාදිය මෙනුවී ඒනායක කායිච්චනුවේ.
1: ලා යකුලුහු ඉල්ලල් ඛාතිඋන්.
0: කුව්වෙරම් මෙනුවී ඒ එන්නු කානතේ

0: අදි එයි කාහෙනෙක්ද බහෙවෙස් නූනේ තියබෑ මිහුන් හඳුමකුරණී වරවෙස් මදුන්නේ
1: තන්සීලුම් මිර් රබ්බිල් ආලමීන්
0: එයි ආලම් තක වෙරි රස්කලාග හදරතුම් බාවාලෙවි ෆොතකේ

Version 2.0. දිවේ FM මිගඩික කුරියම් මිකෙන්දනි වර්ෂන් 2.0 මේ ෂෝ මියදගෙ ෂෝගා එමෙ ෆුරතම ලවයකම් මිගෙනස්තිනි සාසෝන් කී මාලා මේ ලවා

0: මෙ පාරු තිකං කුරම්වානේ.
1: මීහුම් බුණේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුණේ තේ හුසාසකෙ. ඒනම විස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මෙහුණීමක්.

0: TVFM නුව දිහේ කෙමන ගහන
1: දාන්තකා ගුලිපවි ඉක්යාම රීත ලවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුව දිහේ කෙමගත් TVFM ගේ මේ හන් දෙයි බයි ලවත කොමස් පෙනිකෙ
2: දුගොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්.